හරයෝ නිසා ඉමසිනා එම ගියයි දෙනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩෙනෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනවා. නෝ මේ බල අපේතකවත සෞදි බාකුම්ලාසේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.